0: වැඩි කරගෙන ලස්සනට පොඩි ගයක් හදාගෙන ඉවරලා ලංකාවට ගිහිල්ලා යත් එක්ක සතුරින් යාළත් එක්ක සතුරින් ජීවත් වෙන්න තමයි මේ මගේ එකම ප්‍රාර්ථනේ දීන්නේ මං හිතන්නේ තව ටික කාලෙකින් මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා මේ
1: ඒක වගන්නක සිදුනෝනා